උජිගින් සෙත්තු මේමේ අගේ නතරං මෙමෙතාගේ ඥා බරූය 101.3 FM YFM ගුණයි සජලයි.